හුගමල් හරි ගජ ගදහා විභූතධාරි ගෙද්දවාම සාන බාස කරයොයි කරත හැ හුගුමට බාසිල්ලඟ ඩෝලත වූතා සෙමරිග තර්වර සදීවමෝන සාධහීමරත්ත හැ බෙන්දගේ සදයතා.